ලෝක නිස්සාර සකල ජීවන් සබල තංකා සංග ජංකෑමන ලාගා හර රංග ජය ජය ශබ්ද අනාහද වාජය සොන සොනෝ අන්ධකරේ ප්‍රගාජය පරිතේ ගපාල මහත් කැමාතේ නානෙක උද්‍රේ තින කැ සත්‍ය සරණ යෝගි සොන සරණියායේ කර කිරපා ප්‍රවයාත්මලයි මෙත ගයි බෑර පහි සබ්දේනෝ අමරත නාම සාද සංගලෙන් සුපර්තන පහි ගුරුදේව පූර්ණ හොයි සේවක කිස්තේව ආල් ජාල් බකාර්තේ रहते राम नाम सुमरसम कहते कर प्रसाद दया प्रभ तारी नानक निबिखे हमारी प्रभति सत करो संत मीत सावधान एकाग्र चीत सुखमनी सहज उपविंद गुण नाम जित मन बसते सोहो तन दान सब इच्छा तांकी पूर्ण होए प्रधान पुरुष प्रगट सब लोए सब ते ऊच पाए स्थान बहुर न होए आवन जान हर तन खाट चले जन सोए नानक जिसे प्राप्त होए खेम शांत रिद नव निद बुद्ध ज्ञान सर्व तह सिद्ध विद्या तप योग प्रभ ध्यान ज्ञान श्रेष्ठ उत्तम स्नान चार पदार्थ कमल प्रगास सब कै मद सगल ते उदास सुंदर चतुर तत का बेता समदर्शी एक दृष्टिता ए फल तिस जन कै मुख पणे।